0: 자시 메토코자피 와능 그게틀
1: 아림든 슈그메타 체르비 예심치 포냐
0: 와능 챙게 포냐
2: 디초는 녀흐등 가르마 섬진니 디초는 녀르치그등 가르마 섬지버 톱지 인저클린츠나 짜르톰샤제인 디초는 녀르치그등 가르마 섬진니 디초는 녀르니등 가르마 섬지버 헬케르 멜롱 렌츠나 톤제인
3: 톰친더라 랑흐 단숨지 톰친더라
4: 톰친더라 Jirngu-shasim-ja chom-chin-da-ra
3: Chom-chin-da-ra
2: Di-chul nir-ni-dang karma-sum-chin-ni Di-chul nir-sum-war Sar-ngir-nyam-zhu-wa-chashtung-sha-ja-yin
0: Chol-nun-wa-shkil-gum-chin
5: Tsomun woshkila longchin
0: Sarangir nyamzhu
2: Dichula nyersim ni dichula nyersim deng garma ngamni war Dichin zeri lenchin shtongji yin Nyamkunamba Tsormun yangzhu nyanchin keng woshkila longchin ki Nyan shiwi lenchin huanda deng charsung Kilchi nyambar gwa zhanchi
5: Tāna Bējīngjī dīcūl wūdīn yīn.
6: Nāngmōgī tūnjī, pēkēgī lāmnē nyēnzhūn shū. Tāndalīngjī nē sēnshīmbā nī, zhōngyā mīmā guīngjōp lūngchīn lēkūngjī pēkē chīnlāmgī.